0: To find out more, Pat and Chewy from the Big Hairy Network are hosting the Big Hairy Health Debate on Saturday, August 1st from 7pm to 9pm at the Equippers Building, 24 Union Street West. Todd Stevenson from ACT, Ayesha Verrill from Labour, Kuhana Linden from the Greens and Casey Costello from New Zealand First will debate the topic, "We are getting better value for money for health under this government." Tickets are available from bhn.nz/debates and the debate will be live streamed via the Big Hairy Network channels. Hocken Collections is pleased to present The OG and Manaya, a new exhibition of work by Rhys King, 2025 Francis Hodgkins Fellow at the University of Otago. The exhibition runs until Saturday the 1st of August at the Hocken Gallery, first floor, Hocken Collections, 90 Anzac Avenue. Opening hours are Tuesday to Saturday from 10am to 5pm. The Hocken is closed on public holidays. Dunedin Community Accounting are a group of senior accountancy students from Otago University, supervised by chartered accountants. They're keen to help with non-profit accounting questions, big or small. Whether you need help setting a budget, preparing annual accounts, drafting a funding application, or simply organising your records, the DCA team is here to find the answers you need. Sessions are on Mondays from 5 to 7pm, in person or via Zoom. Slots are available through until the 5th of October. Book now at dca.org.nz.
1: That was the community notice board on ORFM Dunedin. To place your item on the notice board or to listen again, please look for the link on our website oar.org.nz. You can also send an email to community@oar.org.nz or give us a call on 471 6161.
2: Thanks, New Zealand On Air. You're awesome.
3: ඇක්සස් රේඩියෝ මේ එළමෙන් හෝරාව ඔබ වෙතගෙන එන්නේ ශ්‍රී ලාංකීය ගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය දශකයන් තුළ බිහි වූ අග්‍රගණ්‍ය ගීත නිර්මාණ ඇසුරින් ලාංකීය සංස්කෘතිය දෙස එබී බලන ඔබේ මතකයන් අවදි කරන සොඳුරු යාමය සත්සරරාව නියුරු ගීතාවලියයි.
4: පිළිගන්නවා
5: ආදරයෙන් සාදරයෙන් ඔබ සැම සොඳුරු බදාදා දින සන්ධ්‍යාවට වෙනදා වගේම සත්සරණාව වෙතට ඔටාගෝ ඇක්සස් රේඩියෝ විතින් ඔබ වෙත ගෙනෙන ඉතින් අදත් වෙනදා වගේම මියුරුගී සමුච්චයක් ඔබ වෙතට තිළින කරන්නට මා රැගෙන ආවා. ඉතින් රැඳී සිටින්න අද සත්සරණාව සමග අමතක කරන්න එපා අද තිබෙනවා තරඟයත් වැඩසටහනේ. ඉතින් බලා සිටින්න, තරඟයට එක්වන්න, තරඟයේ ජයග්‍රහණය කරන්න. බලමු කවුද අද දිනන්නේ කියලා. එසේනම් පළමුවෙන්ම ගීතයක් අහලා ඉමු.

කාප්‍රිය දර්ශනී පිරිස්, ඉතින් සියල්ල සූදානම් තරගය ආරම්භ කිරීමට අද ඉතින් තරගය ගැන අපහා එකතු වෙන අපහා හැමදාම එකතු වෙන ඔබ හැමෝම නම් දන්නවා. ඒත් ඉතින් අද එකතු වෙන කෙනෙක් ඉන්නවා නම් තරගය ගැන, එහෙම නැත්නම් තරගය හඳුන්වා නොදුන්නොත් ඒ වුන්ට අසාධාරණයක් වෙනවා. තරගය කියන්නේ වැඩසටහනේ අංක 2-5 දක්වා ගීත ඔබට වර්ගීකරණය කරන්නට පුළුවන් කිසියම් කුලකයකට, ඒ කියන්නේ කිසියම් පොදු ලක්ෂණයක් භාවිතා කරලා වර්ගීකරණය කරන්න පුළුවන්. ඒත් එහෙම තමයි අපේ තරංගය කලින් පැවතුනේ. නමුත් අද තරංගයේ මම වර්ගීකරණය කියනවා. මෙය පසුගිය තරංගයට මදක් සමානයි. වර්ගීකරණය වෙන්නේ අද තරංගයේ 2-5 දක්වා කියවෙන ගීතවල කියවෙනවා අපේ දෙවියන් ගැන. ඉතින් අහන්නේ ප්‍රශ්නය, මේ ගීත පහ ඇතුළත දෙවියන් කී දෙනෙකු ගැන කියවෙනවාද කියලා. ඉතින් ඔබ පළවෙනි ගීතයේ සිට ගණන් කර ගන්නට ඕනේ මේ ගීතේදී කියවෙන දෙවියන්ගේ නම්. උදාහරණයක් විදිහට අපි කිව්වොත් විෂ්ණු දෙවියන් කියලා, ඒ වගේම කතරගම දෙවියන් කියලා, එතන දෙවියන් දෙදෙනෙකුගේ නම් කියවෙනවා. ඒ වගේම ඒ නම තවත් ගීතයක කියවුනොත් ඔබ එය ගිනිය යුතු නැහැ, එය නොගිනිය යුතුයි. දෙවියන් කී දෙනෙක්, දෙවියන් කී වරක් කියවෙනවාද නෙමේ, දෙවියන් කී දෙනෙකුගේ නම් මේ ගීත පහ ඇතුළත කියවෙනවාද කියලා තමයි අද අහන්නේ. ඉතින් හරියටම දැනගත්තහම පිළිතුරේ කියන්නේ පස්වන ගීතය ඉවර වෙනකම්ම අහන්නට වෙනවා. ඉතින් පස්වන ගීතය ඉවර වුණාම හරියටම ගැනගෙන හිටියාම ඔබට පුළුවන් අපට එවන්න පිළිතුර. පිළිතුර එවන හැටි කියන්නම් ඊළඟට මේ ගීතයෙන් පසුව.

හැඟීමක් දැනෙන්නේ නැති ඔබ ඒ ගීතේ කියවුණු දෙවියන් වාසය කරන අඩවියට ගියා වගේ. ඉතින් ඒ රිද්මේට එන නර්තනයත් මතකයට නැගෙන්නට ඇති. ඉතින් එහෙමනම් කැනගන්නත් ඇති ඔබ කී දෙනෙක් දෙවියන් ගැන කියවුණාද ඒ ගීතේ කියලා ලියලා තියාගන්න සමහර විට අපට අවශ්‍ය වෙයි. නම් ටිකත් මොකද ඒ වගේ ප්‍රශ්න වලටත් අපිට මුහුණ දෙන්නට ඕනා පසුගිය සතියේ තරංගයක. පිළිතුර එවන හැටි කියන්නම් කියලා පොරොන්දු වුණා. පිළිතුර එවන්නට නම් ඕනේ ඔබ දැනගතත් අපගේ Facebook මිතුරු සමාජයේ මිතුරෙක් නම් ඔබ එවන්නට පුළුවන් පිළිතුර Facebook Messenger ඔස්සේ අපගේ නමින්, එසේ නැත්නම් සත්සර රාව නමින් ඇති Facebook පිටුවේ. ඔබ අපගේ මිතුරෙක් හෝ මිතුරියක් නොවේ නම් ඉක්මනින්ම එවන් අපට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක්. අප ඔබව එකතු කරගන්නවා අපේ මිතුරු සමාජයට. ඔබට යම් හේකින් Facebook ගිණුමක් නැත්නම් එවන්න අපට ඊමේල් පණිවිඩයක් මෙන්න මේ ජීමේල් ලිපිනයට satsararawa@gmail.com නමින් ඇති ජීමේල් ලිපිනයට. යමු ඊළඟ ගීතයට. බලමු මේ ගීතේ කියනවා.

ඒ යුග ගීතය ගැයුනේ මාලනී බුලත් සිංහලයන් සහ සඳයා බුලත් සිංහලයන් විසින් ගේයපද රචනය පූජ්‍ය රඹකන සිද්ධාර්ථ නාහිමියන් එවගේම සංගීතයේ එච්.එම්. ජයවර්ධනයන්. ඉතින් බොහොම සොඳුරු ප්‍රාර්ථනයක් මේ යුදගිනි දැල් ශ්‍රී ලංකාවේ ඇවිලුණු මීට දශක කීපයකට පෙර ඒ යුගයේදී බිහිවුණු ගීතයක්. ඉතින් මේ ප්‍රාර්ථනාව ඇත්තටම ඉතින් ඉටු වුණා ඔවුන් දෙදෙනාට සිදුවෙයි දැන් මලකින් කඳුළු ගේන්න මුහුදෙන් වතුර ගේන්න මේ ඇවිලෙන ගිනි නිවා දමන්නට හැකිනම් කියන ඒ සොඳුරු ප්‍රාර්ථනය. කෙසේ නමුත් ඒ ප්‍රාර්ථනය ඉටු වුණා, අප වාසනාවන්ත වුණා එය දැසින් දැක ගැනීමට. මේ ගීතය අහන කාලේ, මේ ගීතය මුලින්ම ගැයෙන කාලයේදී එය අපගේ සිහිනයක් බවට පත් වෙලායි තිබුණේ. ඉතින් ගීත දෙකක් අවසානයි තරඟයේ යොමු වෙමු. ගීතය

අපූරු ගීතයක් සමහර විට භයානක රසයක් දනවන ගීතයක්. ඉතින් ගීතය පටන් ගන්නෙම ඒ වගේ අමුතුම සංගීතයකින්, සිතෙහි මඳක් භීතය ජනිත කරවන සංගීතයකින්. ගීතේ පටන් ගන්නේ බෝධිලිමා නංගියේ "බෝගන්දල හෙලේ බෝවල දෙයෝ වඩින්න බයාරින්න අපේ" කියලා. ඉතින් මේ ගීතය සම්බන්ධයි මේ ජනවහරේ එන කතාවකට ඒ මේ බෝධිලිමා ගැන කතාව. ඉතින් බොහෝ දෙනෙක් දන්නවා ඇති බෝධිලිමා කියලා හඳුන්වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල ගැමියන් විශ්වාස කළ අවතාරයක්, එසේ නැතිනම් අමනුෂ්‍ය දෝෂයක් විදිහට තමයි මේ බෝධිලිමා හඳුන්වන්නේ. ඉතින් අද ගීත ගැයන අතර, ගීත ඇසෙන අතරතුර අපි බලමු මේ බෝධිලිමා කතාව ගැනත්. මතක් කියන්නට ඔබ මීට වඩා යමක් දන්නවා නම් මේ බෝධිලිමා ගැන අපිට කියලා එවන්නට පුළුවන්. මේ ගීතයට පසුබිම් වූ කතාව ගැන මෙතනින් පසු අපි යමක් කතා කරමු. ඉතින් මේ බෝධිලිමා කියලා කියන්නේ කටුස්සෙකුගේ වේශයක් රැගෙන එන කුඩා දරුවෙකුට සමානකම් ඇති රූපයක් බවයි කියවෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ අවතාරය, මේ බෝධිලිමා අවතාරය පෙනෙන්නේ පිරිමි පාර්ශවයට බවයි කියන්නේ. ගැහැණු පාර්ශවයේ කටහඬක් ඇසිය යුතුයි මේ බෝධිලිමාගේ අවතාරයේ බැල්මට ලක්ුණු. එහෙම නැත්නම් ලක් වුණොත් ඒ පුරුෂයාට, එහෙම නැත්නම් ඒ පිරිමියාට බේරෙන්නට මන්දයත් මේ බෝධිලිමාට තිබෙනවා සම්බන්ධයක් මේ ස්ත්‍රීත්වය සමග. අපි බලමු ඊළඟට ඒ ගැන ඊළඟ ගීතෙන් පසු.

තරගයේ ගීත හතරක් අවසානයි අද. ඉතින් මේ තරගයේ මින් පෙර පළවුණු ගීත සියල්ලම පළවෙනි ගීතේ හැර ගීත සියල්ලම කියවුණා දෙවියන් ගැන. අපි අහන්නේ අද තරගයේ පිළිතුර විදිහට දෙවියන් කී දෙනෙක් ගැන කියවුණාද කියලා. නමුත් දැන් පිළිතුර ලෑස්ති වෙන්න බෑ. ඊළඟ ගීතයටත් යා යුතුයි පිළිතුර සොයා ගැනීමට නිවැරදිව. ඉතින් බෝධිලිමා ගැන කියනවා කියලා කිව්වා. ඉතින් ඒක එක්තරා ගමක එක් කාලයක මේ දරුවෙකු ලැබෙන්නට සිටි කාන්තාවක් මිය යනවා. සාමාන්‍ය චාරිත්‍රයක් විදිහට එසේ දරුවෙකු ලැබෙන්නට සිටි කාන්තාවක් මිය ගිය විට උදරයේ ඉලුක් මානා වැනි කැපෙන කොලයක් භාවිතයෙන් උදරයේ යම් කැපුමක් යොදා තමයි මේ ආදාහන කටයුතු කරන්නේ කියලා එහෙම සම්ප්‍රදායක් එහෙම චාරිත්‍රයක් තිබිලා තියෙනවා පුරාණ ග්‍රාමීය පරිසරවල නැත්නම් ගම්වල. ඉතින් එක්තරා කාන්තාවක් මෙසේ දරුවෙකු ලැබෙන්නට සිටියදී මිය ගිය විට මෙන්න මේ චාරිත්‍රයේ සිදු නොකර අවසන් කටයුතු කළා කියලා කියවෙනවා. ඉතින් එතනින් පස්සේ තමයි මෙන්න මේ කතාව එහෙමත් නැත්නම් මේ බෝධිලිමා අවතාරය ගැන කතාව පටන් ගන්නේ.

සත්සරණව වැඩසටහනේ පළමු අඩ හෝරාව ගත වෙන කොට ගීත හයක් ප්‍රචාරය කර අවසානයි අද තෝරාගත් ගීත සමුච්චයේ. ඉතින් මේ ගීත හයෙන් අවසානයට ඇසුණු ගීත පහ අපි තෝරාගත්තේ දෙවියන් ගැන යමක් කියවුණු ගීත. ඉතින් අද අපි ඇහුවේ ප්‍රශ්නය, දෙවියන් කී දෙනෙකු ගැන මේ ගීතවල කියවුනාද කියලා. ඉතින් නිවැරදි පිළිතුර පළමුවෙන්ම එවපු කෙනාට තමයි ජයග්‍රහණය හිමිවන්නේ. මතක තබා ගන්න පිළිතුරු දෙකක් එවන්නට බෑ. අප පිළිතුරු දෙකක් එවොත් අවසානයට එවන පිළිතුර තමයි බාර ගන්නේ. ඒක නිසා හොඳින් කල්පනා කරලා නිවැරදිව පිළිතුර දැනගෙන පිළිතුර අපිට යොමු කරන්න අපේ Facebook Messenger හරහා, එසේ නැත්නම් ඊමේල් පරිවිඩයක් කරා ඔබ අපේ මිතුරෙක් මිතුරියක් නොවේ නම් තවමත්. ඉතින් අපි කතා කර කර හිටියේ බෝධිලිමා කියන මේ අවතාරය ගැන. ඉතින් මේ පුරාණ ගැමියෝ බෝවල දෙවියන්ට බාර වුණා. මේ පිළිබඳ බෝවල දෙවියන්ගේ පිහිට යදින්නට පටන් ගත්තා මෙවැනි අමනුෂ්‍ය උපද්‍රව වලින් බේරෙන්න. ඒ වගේම මෙහෙම ඒ ගමක ගැමි කතක් දරුවෙකු ලැබෙන්නට, එසේ නැත්නම් දරුවෙකු පිළිසිඳ ගත්තාම සඳුන් කුමාරි කියන දේවතාවියට පඳුරක් ගැටගසා බාරයක් උණු බවත් කියවෙනවා. ඒ වගේම මේ බෝධිලිමා අවතාරය යම් කෙනෙකුගේ පසුපසින් එන්නට පටන් ගත්තොත් මේ මහරජා මේ තනිපංගල මේ ගමන් බිමන් යනකොට ඉක්මනින්ම ඔවුන් උපදෙස් දී තිබෙන්නේ එවන් පුරුෂයන්ට ළඟම ගෙදරකට තට්ටු කරලා කතා කරන්න ගැහැණු කෙනෙකුගේ කටහඬ ඇසුනොතින් මේ අවතාරය පලා යනවා, කිසිම උපද්‍රවයක් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ සඳහන් වෙන්නේ මේ පසුපසින් පෙරලීගෙන යම් කිසි ගුලියක් වැනි දෙයක් එනවා, එය පිටට පැන පිට බදා ගන්නවා. ඊට පසුව ඔහුට හෙල්ලෙන්න බැරුව ඒ අමනුෂ්‍ය දෝෂයට ඔහු ලක් වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් හැකි ඉක්මනින් ගෙදරට ගොස් ස්ත්‍රියකගේ කටහඬක් ස්ත්‍රියකට කතා කරා නම්, උදාහරණයක් විදිහට අම්මේ කියලා, එසේ නැත්නම් බිරිඳට, එහෙම නැත්නම් නැගණියක් ඉන්නවා නම් සොහිරියක් ඉන්නවා නම් ඒ සොහිරියගේ නම කියලා කතා කරාම ඔවුන් නැගිට පැමිණ දොර අරින්න කතා කරන විට මේ අවතාරය මේ බෝධිලිමාගෙන් උපද්‍රවයෙන් ගැලවෙන්නට පුළුවන් කියලා තමයි ගැමි විශ්වාසය තියෙන්නේ. ඉතින් එසේ නම් යොමු වෙමු ඊළඟ ගීතයට. වැඩසටහනේ අඩ හෝරාවකුත් ගත වෙලා

ඒ ගීතවත් තුනේ අපේ වර්ධන බාලසූරියමියුරු ගීතයේ සමගින් කල්පනාලව මල්වනේ. ඉතින් මේ මා පසුකිය වූ දේව කතාවල එහෙම නැත්නම් දේව කතාවේ විස්තරත් අඩංගුනේ මා පෙර කියූ පොතක අඩංගුනා මේ කරුණු. ඒ පොතේ කතෘ මාගේ මේ වෙලාවේ මතකයට නැගෙන්නේ නැහැ. එය යම්කිසි පර්යේෂණ නිබන්ධනයක් අලලා සැකසුණු පොතක්. සිංහල දේව පුරාණය නමිනුයි ඒ පොත ලියවිලා තිබුණේ. ඒ පොතේ බොහොමයක් විස්තර කළේ ශ්‍රී ලාංකීය සංස්කෘතියට, ගැමි සංස්කෘතියට සම්බන්ධ දෙවි දේවතාවුන් පිළිබඳ. ඇත වශයෙන්ම කියනවා නම් බොහෝ දෙවිවරුද, සිංහල බැතිමතුන්, ඒ වගේම ද්‍රවිඩ බැතිමතුන් දෙපිරිසම අදහන දෙවිවරුන් තමයි ප්‍රසිද්ධව සිටින්නේ, විශේෂයෙන්ම විෂ්ණු දෙවියන්, කතරගම දෙවියන් ඒ වගේ. නමුත් මේ සිංහල දේව පුරාණේ නම් පොතේ සිංහල මිනිසුන් අතර තිබූ, පුරාණ සිංහල මිනිසුන් අතර තිබූ ඇදහිලි විශ්වාස පිළිබඳ තමයි කතා කර තිබුණේ. ඉතින් දෙවිවරු බොහෝ ගණනකගේ විස්තර තිබුණා. හරිම කුතුහලය දනවන පොතක්. ඔබටත් හැකිනම් යම් දවසක ලංකාවට ගියොත්, ඔබ විදේශයක සිටිනවා නම් මේ පොත හොයාගෙන කියවන්න. බොහොම ලස්සන කතාවලින් හෙබි මේ ගැමි කතා, මේ වගේ ජනවහර ජනශ්‍රුතිය පිළිබඳ ලියවුණු පොතක්.

කැලුම් ශ්‍රීමාල්ගේ පද රචනයකට ඒ මියුරු හඬ මුසු කළේ අමරසිරි පීරිස් ගායන ශිල්පියාණන්. මෙහිත් දෙවියන් ගැන කියවුණා, නමුත් විශේෂිත වූ දෙවි කෙනෙකු ගැන කියවුණේ නෑ. කෙසේ නමුත් තරගය අවසානයි, දැන් පිළිතුරු ලැබෙමින් පවතිනවා. බලමු කවුද ජයග්‍රාහකයා කියා. හැබැයි කියන්නේ නම් ලබන සතියේ. ලබන සතියේ ජයග්‍රාහකයාට ලැබෙන්නේ මොනවාද ඔබ දන්නවා? ඔබ කලින් ජයග්‍රහණය කරලා තිබෙනවා නම්, තරගයට සහභාගි වෙලා තියෙනවා නම්, ඔබට ලැබෙන දේ දිනුවොත් ලැබෙනවා ඔබ කැමති ගීතයක් ඊළඟ වැඩසටහනින් ඔබට. එසේ නම් යොමු වෙමු තවත් මියුරුම ගීතයකට. ප්‍රකාශ කරන්නට පෙර පිළිතුර, නිවැරදි පිළිතුර, දෙවියන් කී දෙනෙකු ගැන කියවුණාදැයි කියා.

කාලය කෙමින් කෙමින් ගෙවි ගොස් අවසානයටත් ළඟා වෙනවා. වැඩසටහනේ ඉතින් වැඩසටහන අවසාන වෙන්නට කලින් කියන්නට ඕනේ අද පිළිතුර. ඉතින් තරඟයේ පළමු ගීතයේ උනේ නාදසලඹ වැයෙන හඬට. ඉතින් ගීතයේ කෙලින්ම කියුණා කතරගම දෙවියන් එහෙම නැත්නම් කඳ සුරුඳු ගැන. එතකොට එකයි. ඊළඟ ගීතයේ උනේ දෑතින් වැඳලා වැඳලා ඒ ගීතයේදී කියුණා මහසෙන් රජුට කියලා. ඉතින් මේ මහසෙන් රජු මින්නේරිය දෙවියෝ ලෙසින් දේවත්වයට පත් වුණා. මේ කතා කරන්නේ මහසෙන් රජුට කියලා ඒ මින්නේරිය දෙවියන්ටයි. ඒ නිසා දෙවනියට අපේ ගීතයේ පැමිණි දෙවියන් මින්නේරිය දෙවියෝ. එතකොට දෙකයි. තුන්වෙනි ගීතේ උනේ අද අපේ දවසේ කතාවටත් මුල පිරු විශාරද ගුණදාස කපුගේ ගායනා කළ බෝතිලිමා නංගියේ ගීතය. ඉතින් මේ ගීතේ කියවුණා දෙවි වරුන් දෙදෙනෙක ගැන, ඇත්තටම දේවතාවියක් ගැනත්. ඉතින් පළමු දෙවියන් පළමුව කියවුණා බෝවෙල දෙවියෝ ගැන, ඒ වගේම සඳුන් කුමාරි ගැන. එතකොට දෙවියන් හතර දෙනෙකු ගැන කියවුණා පළමු ගීත තුන ඇතුළතදී. ඉතින් හතරවන ගීතේ උනේ සතරවරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින්. ඉතින් හැමෝම දන්නවා සතරවරම් දෙවියෝ කියන්නේ දෘතරාෂ්ට වෛශ්‍රවණ විරෝධ විරූපාක්ෂ කියන හතර දෙනා කියලා කියනවා. ඒ වගේම තවත් තැනක සිංහල දේව පුරාණයේ කියන පොතේ සිංහල දෙවිවරු හතර දෙනෙක් ගැනත් කියනවා. කොහොම හරි එතන දෙවිවරු හතර දෙනෙක් විදිහට ගැනෙන්නට ඕනේ සතරවරම් දෙවියෝ කියන එක හැමෝම දන්න නිසා. අප කවුරුත් දන්නා වෛශ්‍රවණ විරූඪ විරූපාක්ෂ සහ දෘතරාෂ්ට කියන. එතකොට දෙවිවරු අට දෙනෙකු ගැන කියුණා සතරවරම් දෙවි මහරජ ගීතයට එනකොට. නෑ, ඒ ගීතයේ තවත් එක දෙවිවරයෙක් ගැන කියුණා. ඒ කිව්වේ වලාහක දෙවිඳු ඉසිවර ඇසින් බල බලා පුතු දෙස කියනකොට කියුණා දෙවිවරු නම දෙනෙක් ගැන හතරවන ගීතය වෙනකොට. තුන්වන ගීතය මදක් විචාරයට ලක්වන ගීතයක් වුණා.

බොහොම දෙවියන් කෙරෙහි දෙවියන්ට අභියෝගයක් වන ගීතයක් බවට පත් වුණා. ඒ ගීතයේ දෙවිවරු තිදෙනෙකු ගැන කියවුණා. ඒ කතරගම දෙවියන්, විෂ්ණු දෙවියන් සහ සමන් දෙවියන් ගැන ශ්‍රී